විකස් දහු ඕවංකාර ආද කත්නි නාද කාල කණ්ඩ කයාල ගොර්බර අකාලු කර්කර්පර නාම චතචර නාමන චජගාත ජින බාතන චන්ද ගාන්දරන් බාතරන් ටොට් පුන්ඩාරුන් ටට පාර්.

දෙන පයෝ ඔබතානක පූජත හැ පස කොමරතානක පූජනතයෝ ඕර්කරයවර ජසබහි ජග ශ්‍රිපගවානක පේදන පයෝ වාහිගුරුජික්කා කල්සා වාහිගුරුජිකි පතේ.

එන්න පාවද බිද්දක් තාකෝ කරු පාහන අනුමානත් මහමූඩු කට්පේදන ජනතව මහන්දේවකෝ කැහත සදස්සේවෝ නිරංකාරකාතිීනුත් නැහ පේව. ආපයපනී බොද්ධහ ජෙති බරණත පෙන්න පැන තොහෙතෙති තුමරාල්ලකාන ජයප සාරා කෙහි විත්සජා ප්‍රථම සුම්සාරා